හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතන්.

හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහත් හත්වර්ලලෝ සබුරස් රයිතා සිටිමොර් ලොරොසයි.

0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහෙට්ස් හත්විර්ලියලෝ සබුරස් රයිතා සිටිමෝර් ලොරොසයි.

හරයෝයිසා ඉම සින එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.